0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM
0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්

0: ප්‍රදේශයේ මේ ගැටස්ති වෙහෙ ෆෙමු මේකදී කරගු මේ කුරිය මේ ගෙන් දාශෝගණි කවස් හම අරගුන් මේ ගේ ඉතුරු බෑවරිය කවහක දක්කාලාන ගොඩා ලයිෆ් මේ වනි ෂියා
1: හලෝ
0: ෂියා කිනේ හලෝ
1: රංගල රත් සුක් දෙවි අති
0: දෙවි කොංග සබ්බෙග තෝරෙනි
1: මාදේ ගම මෝලෙනි
0: කී කොල්ලනි සෑහ දැන් සෑබුයි තු මෙහර
1: ආ සෑබෝලසෙ
0: බරාබර කොංග මේක මෙහර තෝරෙනි
1: මෙහාර දැන්නේ පුඩකෝ ගස්තක ෆෙන්ස් අහලා කන්ට කොල්ල
0: බෙල්කනේග ගස්
1: ටෙරස්ක
0: ටෙරස්ක එම් ෆෝ කොම් බාවෙත්ත කි මේ හොන්නනි හද්දා
1: මා ගස් දෙන් බී නෑන් දෙන් රු බයි රු තව සෙබුලේ දෙන් ෆෙම් ෆෝ එරොන් එබ
0: හාද හි ගැමේ තෝ හැමෙ
1: එක හල් ෆාඩෝගේ ගස් තක
0: හම ෂියා හද්දාන් ගෙන් ගුලේ
1: නෝනේ මි හම ෆැමිලි ඉච්චි
0: ඇහන්දා mara higam do den kom mekas
1: mara
0: e magas ta uga ma ala pat me hunnani
1: aa mi har rat kre var rangala mi har me kanta me surani
0: a ti var ara
1: dum bes sala gen ha var bara var mi kanta me surani
0: ehem vi ma fenden je gadi gadi ga fendi te
1: e bes mi de kala varan avi gad kom te ma aslo den ehen nu ni mi gadi gan ehem tankola henduna an ehem sem buru wala ne do දැන් මිය දෙ සම්බරන් අවි ගද වීම කුඩ තොෆෙන් දහලාප දැන් හවීරු අන්නාන මීහකු
0: ටික මං අස්තු ලොයි පෙන්නෙ මීහක තී නුවානි කමක දස්තකන් එහා බඩන් අඩේ නුල නුල ඥාම් දෙන් එච්චස් මරු අනෙතා දෝ එච්චස් දෙහෙන කාම්බෝන් දෙ අස්ලු එහෙම අස්ලු වර බොඩ ගහ ලෝබි කුරා කුදි නැති ෆෙන් වර ගස්තකන් අඩා ලෙවේනේ දෝෂියා දැන් උදෝ ලෙච්චි ජෝලි එච්චි හුරේතා
1: ಒಂದೋಲಿ ಎನ್ನಾನೆ ದೆನ್ ಜೋಲಿ ಅದಿ ಎನ್ನು ಬ್ಯಾಂದಾನ ಜೋಲಿ ಎನ್ನು ಬ್ಯಾಂದಾನ ಹೆನ್ನೆ ಒಂದೋಲಿ ದೆನ್ ಇನ್ನಾನೆ ಸೋಫಾ ಫಾಡ ಬೆಂಚ್ ಬೆಂಚ್
0: ಕೊಂಪದ ಹಿಗ್ಗಾಮೆ ಹಸಿಫ ಕೊಲ್ಲನಿ ಮೇವಿ ತೀತಂ
1: ಇಂಗೆ ಆ ಮೇತಂ ಮಿಹಾರ್ ಮಿ ಬಲ ಹತ್ತನಿ ಅನೆ ಹಿಂಗೆ ಎಂಎಂ ಮೇಗೆಂ ವರ ಗವಾಯ ದಕುಂ ಹಮ ಗವಾಯ ದ
0: ಎಹನೆ ಬುನಿ ವರ ಬೋಡ
1: ಜೂತ್ ಮನೆ ನಗಾನೆ ಮಿ ಗವಾಯ ದ ಹಿಲಾಫ ದ ಮೇಮೆ ಸಮಕು
0: ಬರಾಬರ್ ದುವಾಲಕು ಮಿ ಟೇಬಲ್ ಲೆಂ ಅದಾ ಫೊಂಡನಿ ದೋ
1: ನೋನೆ ದೆ ಮಿಹಾರ್ ಎಕಲ ಕೆಮೆರಾಚಿ ಹುಣ್ಣ ರಿಂಗೇನ ತಾನೆ ದೆಂಗೆ ಸಾಲಕ ಫರ್ವಾ ಕೂಡ ಕೊಲ್ಲಾ ಫೇಸ್ ಕೂಡ ದೊರೆಂಗೆಚ್ಚ ಹುಳುವಾಲ ಹುಗಸ್ಯ ಮರ ಸಕರವಿ ಮೇ ಬುಣಿಯ ವಿಸ್ತಾರ ದಿವಸ ಕೊಳೆ ವೆಜಾಮು ವಿಸ್ತಾನೆ ತಹಿಯ ಕೊಫಿನ ಬಯದ ಎಕ ಹಾಲ ದೆಂಗ ಅವ್ಯಾದು ಗವ್ಯಾದ ದೆಂಪ ಬೇರುಗ ಅವಿ ಗದ ದು ಹೆ ವೆಜಾಮು ಇತ್ತುರು ಶೀಟ್ ತಕೆ ನೆರಿ ಸುರಿ ಯಾಮು ಎವೆ ಸರ ಬೊಡ ಮಸಲೆ ಹೆಣ್ಣುನೆ ಕಣುವಾಣೆ ಹೆಣ್ಣುನೆ ಹಮೈ ಎಗ್ವೆ ಮಿಗತೆ ಕಣ್ಣದು
0: දැන් මෙහෙම මේ රාජේන්ද්‍ර අමිශෝතේ මෙහෙම වාහක දක්වලා ඉර බයික් උදෙන් හව බගීසා තෙරේක අදිරි ඔලේතාද මේ රාජ සම්බන්ධව වාහක උදෙම ස්කෝති තෙරේක හම එක බාවෙත්ත හොගේ ගස්සින් දායෙන් දෙන් ඒ ගස්ත හොතේ උndoලි කුෆී බෝලන් මඩු කොල්ලා දෙ බර හිග්ගම් කොමේක සෝ ෂියා වෙන්න මෙ ස්මාල් එක වියක සම ඒ හිග්ගම් කන් එබ තජ්‍රිබා කුරේ වේ
1: තා මිසහල ගොතෙන් ඉනීම දෙන් එකල එහෙන් නොනම වාර සෝහිවාන දෙන් මේ දෙන් දෙන් එහා බෙස්සලක කොම්හෙන් බෙන් මෙන්න වන්ට කායිසි වීම දෙහෙම කල ගොඬු ඒක හල්ග ගවනි එහෙම දෙන් ඒ බෑන් හර නිම්මල
0: දෙන් කී නැති අනේ ගස් හොදනි රැටි හින්නෝනියම්
1: ගන්න දෙන් ගන්න නේ බෑ ගස් දෙන් බය ඉසි දෙන් රැටි මෙද වෙර කොවස බුරි ගේනස දෙන් එකක බේබේ මිකන් කුරානේ දෝ බොඩ ඉස්සේ නග
0: ವರ ಬೊಡ ತನ್ ಸಿಫಾವಿಸ್ ಕೊಫೆ ಹಿಂಗೆ ಹಿಯಾಲ ಗೆಣಸಿ ತಂಗ್ ಒಣ್ಣಿಂಗೋ ಇದ್ದೆ ಬರ ಸಾಳಿ ওকে শিয়া এক খোলাবে জহাল দে
1: এক
0: প্যার দা
1: প্যার কা নগমা হে মুজো গিরাওয়ানি হে
0: এলাবা দাও ওকে হাসা করলা না
1: Yes.
0: আমার লতা আগে লাভ দাও জাহামি রশ্মি লাভ ওকে হাস করলো
1: রাম
0: ওকে থ্যাংক ইউ এম লাভ জাহামি থ্যাংক ইউ
1: ওকে বাই
0: বাই

0: ඒකෙම ගෙත් දෙබේ හෙෆම මොම්මිගේ ඩිගල් ගුම්ෙන් කුරියෙම් මෙගෙන්දා ෂෝග මිහා හසබ මොම්මි වාහක දක්කාලා නේ දිම්මා දිම්
1: හා
0: කිනේ හාල් දිම්
1: මම වරද්ද
0: නෑ තමා වෙච්ච බද්දල් නොවන්ට අදෝ දිම්
1: වරද්ද
0: හා කොන් සරහද්දකු මේ බද්දල් වේ
1: ගේක හොළුමාලේ
0: හොළුමාලේ මේ බද්දල් වේ ද හොළුමාලේ දේ ෆෝන් ගන්නේ මේ බද්දල් මේ ආයේ දෝ
1: ඈ හා එහෙන් දෝ
0: ආ මා මොන බිසි වේ දෝ රංගලේ එහෙන් ඔලේ ආමගතක බද්දල් වනේ දැන් එක මිහාර එහෙන් මේ ස්පත්තල් නොවාතේ તો මෙහෙන් ශක්වා මේ කුරේ වෙනි එහෙන් නො ඉතුල් කමෙන් නාන්නාන කන්නේ නේ මේ ඉතුරක මිකංගන් අම කුරානේ ස්ති තනුග වෙස්
1: ආ තෙන් සංකොලේ මිදිගින වෙස
0: හොරේ ආ එහෙන් ෆ්‍රී ගඩි ගිනේ ඊනු
1: නෝ හෙඳුණු ගඩි ග සඩේ නා මේ හෙඳුණු ඉගඩි ගඩි වෙන දැන් කණික්ක මෙඳුරු
0: ಬಾಕೇಕಿ ತೆಂಗ್ ಮಿಕ ಮಿ ಕಮಕನ್ನೆ ತೆಂಗ್ ಅಡಿ ದೋ ಏನು
1: ತೆಂಗ್ ಒಳೆ ಏನು ತೆಂಗ್ ಒಳೆ ಏನು ತಂಗ ಕಂಸೆ ಇರೋ
0: ಯಾ
1: ಆಡುವ ಹಮೆ
0: ನಂಗಳ ಕೊಲ್ಲಚೆ ಕಮಿಗೆ ತೆಂಗ್
1: ದೆ ಮಾಣ ಮಿರತ್ತು
0: ಆ ಬರಾವರ ತೆಮ್ಮೆ ಮುಳಿ ಗೆಲ್ಲಿ ದೀಗ ದೀಗ ನುವಾನು ದೋ
1: ನುಗೆಲ್ಲೆನು ಮುಳಿಯ ಕೊಣ್ಣು ಗೆಲ್ಲೆ ಬುಣಮೆ ನು ಮುಳಿಯ ಕೊಣ್ಣು ಗೆಲ್ಲೆ ಇವೇನೆ ದೇತ್ರೆ ದೇತ್ರೆ
0: ಓಕೆ ಎಹೆಂ ವಿ ಮಾ ಕವಲವೈ ಜಹಾಲ ದೇನ ಹಾಸ ಕೊಲ್ಲಾನ
1: ramma
0: denga to hafti okay thank you ehme ma lava me jahala den inge bakwela
1: hmm

0: ريتي ابدو سريتي
1: روميا اي لاف يو
2: دوහක සانින් එදුක දැසරෝ බලනන්ත
3: නු
2: ප්‍රොමිස්
3: ප්‍රොමිස්
4: එමේ හුම් තා අබදු එකුගමම බවුදු වෙයි.

0: Movie Mode. Movie Mood. Movie Mood.
1: හුනියවස් පිළිවඳම නුවදිහ එකෙම් මෙගහර්ට්ස් දිවෙහි FM ටියුන් කොන්දම්ම.
0: ලෝබිවා කරඇතක නුවත එකවරියක ලවයින් හස කොල්ලම් බේනන්ත දිවහෙෆෙමුන් කුරියක් ගෙන්දා එහුන්තරින්ගේ හොවුන් ශෝග කොම්ම එහුන්තරෙක වෙස් බෑවරමිග ෆුර්සත්
2: හඳුවරුගෙරාලුම් දෙහිත ෆිනිකං ලිවිජේ
3: දෙහා සර්බිස් වනාහරු දිවෙහි එෆෙමුන් ගෙනස් දෙනි
4: ehun teringe hobu komme dohe ke vesendunu dihe jahairu hama ekani nu dihe ekem megahertz dive fm
5: aila ya dekola zahura lobin kuri kaveni
6: mihatu ge faratun aharin beenum wa fadal loibba ala luma ඕකා තෙරිකන් ඉහසස් නොවනේ කීවෙ
5: ලෝබීගේ හුළුකොළු ෆඬුවෙ කෑවෙන නිමුම කහමියත්‍ය සබබකි කොබෑබා හිතුගේ තෙරුම් හිතුගේ තෙරුම් සහුරාගේ හයාතුගේ වාහක අඩු හාලුම
6: නීෂ්ක්
5: කොම්මෙ බුදදුවෙහි කෙරෙ දිහෙ ජහය ರಿಪೀಟ್ ಬುರಾಸ್ಪತಿ ದುಹುಗರೆ ಎಗಾರ ಜಹಾಯ ಆಡಿಯೋ ವಾಹಕ
6: ಮೀಹುಂ ಬುನೆ ಲೋಯಿಪಕಿ ಎತಂ ಹಾಸ್ ವಾಹಕೆ ಬುನೆ ದೇಹು ಸಾಸಕೆ ಏನುಮವಿಸ್ ಮೀಗೆ ಎಮ್ಮೆ ಉಫಾವಿರಿಕಂಗೆನುವನಿ ಈ ವಾಹಕತಕಾಯಕು ಹಿಗ್ಗೆಮ್ ರಾಗಿ ಕುಳಿಲಾಮಿ ಹುಣೀಮಾ

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM නොමදිය එක මෙගහර්ට්ස්
1: මිජහුණිය කන්දක දෙල්ලා හිකන මෙතනු එම්ම ඉංචි විස්කුරියක ජස්සා දෙවෙක නිවරු නොකුරියා මීම් පිකපෙ විස්කුරියක නුචෙහන්
2: එක්ස්කියුස් තංකොල තක්ක ෆානන්ත
1: දත්තා මවෙස් මෙවල නව තංකොල නොදිබිගෙන්නේ
2: අහරංගෙගේ දොරුමතිගේ තීනි තියාපුර තංකොල කුරියා විස් ෆහත විස් ජස්සා දෙම අහනගිය වදෙවේනි
1: එහන්ත සෝරි
2: දැල්ෆ්ලා සමා ತಿತಾ ಇಂದೆಗೆ ಕೋಚೆತ್ತ ಕಿಯವೇನಿ ಬೇರುಂಗೆ ಮೈವೆ ಅಡುಫಗ್ಗಂಡು ಲಾಹಿಕೆನ್ನು ಕಿಯವಾಕ
3: ಮಮ್ಮ ವಕಿ ಮಚ್ಚಂಗೆರಿಯಸ್ ಕಿಯವೇತ ಜಹಿಕೆನ್ ಹುರಿಗೆ ಲವಜಹ ಶೋಕುಳೆ ಅಡುನು ಎಹೆನ್ ಅಡೆನ್ ನೀವೆ ಅತಿ ಎಗೆ ಮತೀಬಹದ ಅಡುಫಗ್ಗಂಡ ಹೆದಿ ಬೊಲುಗರಿ ಸಾಯಬ
2: ದೆಂಕಿ ಕುರಾನಿ ದರ್ಫಳ ಎಹೆಲಿ ಕುಡ ಮಿಹ ಇರುಕೊಳೆ ನುವಾಣ ನಿಂದವಾ ಫಮಿನ್ಕುಮೆಲಿ ಸಿಹಾರಯ ಅದೇ ನೀವುಳುನಿ ಏನು ಹೇಳಂ ವೈರ ನಮಾದ ವೆಸ್ ಅರ
4: ಹಮಹಿಮೆ ಮಾಹೋದ ಗಾಯಂ ಕುರುಮ ಕೊಮ್ಮೆ ಮೀಹಕ್ಕೆ ವೆಸ್ ಎ ಮೀಹಕ್ಕೆ ಫರ್ದಿಯ ಸಿಮ್ಮಾ ಅದಾ ಕುರಬ
0: ಮುನಿಯ ವಸ್ ಫಿಲೋಮ ನೋದಿಯ ಎಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವೆ ಎಫ್ ಎಮ್ ಟ್ಯೂನ್ ಕೊಲ್ಲವ್ವ

0: ගවාහා බයකුම් එකලාන්ගේ තස්බී හකියතෙ අධි එකලාන්ගේ හම්දායිකුග තස්බී හනු කියයා එවවෙසිච්චෙන් වේ එහෙනෙක්කමකු තියබෑමී හුන්නකං එතකතීගේ තස්බී හයෙන් නුයිස්නේ හම කශවරුම් එකලාංගේ හලීම් වන්ත ගින ගිනෙන් ෆාෆ ෆුත්සවා රස්කලාන්ගේ කම්ගාවේ
1: දිවෙහි FM දිවෙහින් නායකු නොමදිය එකෙන් මෙගහර්ට්ස්
2: අලිනෝර

0: දිවෙහ FM දිවෙහින් නායකු නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහ FM
1: මිජහුණිය කන්තක දෙල් ආහිකනු මෙතනු එම්මේ ඉංචිය විස්කුරියක ජස්සාදවෙ නිවරු නොකුරීයා මේ පිකපේ විස්කුරියක නුජයන්
2: එක්ස්කියස් තංකොල තක්ක ානන්ත
1: දත්තා මවිස් මෙවල නව තංකොල නොදිවිගෙන්න
2: අහරගේගේ දුරුමතීගේ තීනි තියපුර තංකොල කුරිය වෙස් පහත වෙස් ජස්සාදම අහ නගිය වදවේනි
1: එහන්ත සොරි
2: දැල්ලා සමා තිතා ඉඳගෙන් කෝචෙත්ත කියවේනි බේරුන්ගෑ මේවේ අඩුපක් ගඩු ලාහිකෙන්නු කියවාක
3: මම්මා වකි මච්චන් එරියස් කියවේත ජෙහිකෙන් හුරිගෙන් ලවජහා ශෝකුලෙ අඩුනුන් එහෙන් අඩෙන්නේවේ අති ඒගේ මතීබෑ හදා අඩුපක් ගණඩා හැති බොලුකරිස්සායබ
2: දෙන් කී කුරාණී දැර්ෆලා එහෙලි කුඩ මිහ ඉරුකොලි නුවන් නින්දවාක මිනිකුමැලි සිහාරය අද නිවුණුනි ඒන හේලම් වෛර නමාද වෙස් අර
4: හමහිමේ මාහෝද ගෑම් කුරුම කොම්ම මීහකු වෙස් එ මීහෙක්කේ ෆර්තිය සිම්මා අදා කුරබා
5: නුවදිහ එකෙම්ම ගහත් තිවෙහි FM

0: මේ ෆාරුත් එකං කරම්වානේ.
1: නොදි හේකෙ මෙගහත් දිවෙහි FM ගේ කොම්මෙ ගඩීරෙගෙ පුරතම ලවේකවස් දිවෙහි අමුල්ල රාගෙ ලවේ.
2: ගඩින් රේගන් අශිච්චෙහි අසමුන්තිය කෙන්දවනි රාජ්‍යගඩු දෙගල් උල්මි ගෙනස්තේනි කොම්ගේ හාලත්

මිසාපදයාම මිවිස්නන කොමේස මිසමානග සමවා ගොතෙන් මේ බයින් ආයිලාතවක මේ සුවන් දුවස්වර දෙකුජ්ජොක මෙහින් ගුලෙන් ෆැශීම මෑම්බ ැහින් හවුණු ජෙන දෙවරි වාහක දෙක් කියයනු දේන මේ ලව හෙද විසාමාන ටෙල්ෆෝන් තක ගෑම සාමෙන් වාන හම ගෑම් මොබයිල්ලෙන් හොන්නන ගෙත දෙන් එහෙවීම මිගොතන් ඇබ්බන්ඳුකෝ වාහක දක්කා බද්දල්කොන් හෙදුම් හොට්ටු විකම් ගෑවෙස් ලෝබින් ගුලිෆාවා දෙහිතෙක්ගා මිවා ගොතකි කොම්මෙස් ගොතකුන් ඒ ඛබර්තන් අන්නානේ කොන් කාල

0: දිවෙහි FM දිවෙහි නායකු
1: දිවෙහි FM නුවදිහ එකම මෙගාහර්ට්ස් දිවෙහිගේ මොනිෆු ෆිල්වැද දෙනුමුග අබදුවස්
2: ලායකක් වහ ලවයි.

දිමාගේ කුරිමතීග කිබුරුවරිකමයකු ෆෑතිල සාබිත් කුරිමී හා මියදු කරුණයා මායුස්කමුගේ කණෙක්ග බාකී වෙදානි. අධි මාසී ගෙරිහුන්තකා හිද්දදි කරුණෑගේ තිකිතන් හිතුගේ ෆුණුග ෆොරුවෑගෙන් සාබිත්කමයකු හුන්න ඉන්සානා ඉන්සානීයතුකමුගේ කුරිමතීග අමිල වේන්ත ගුරුබං කොල්ලෆානි. දිරුළුම්ගේ මි අජාබ් කුරුවනි වි හගීගත රූමීගේ හයාතුන්වෙස් ෆෙනිගෙන්දෙ ರೂಮಿಗೆ ಹಯಾತುಗೆ ಆ ವಾಹಕತಕಾಯಕು ಮಿಹಫ್ತಾಗವಸ್ ಕುರಿಯದಾಣಿ ಆಮ್ನೆ ತ್ರಮ್ಲಾ.

මීහුන් නිකං ගොවා බලාශ ෆහෙ තියබෑ මීහුන්ගේ කිබයින් දතිකමෙ ෆිලුවුමෙ වෙස් අදී බදලු කුරුමෙ වෙස් එ ෆරෑ තකක මිල්ලකුවගෙනෙන් නුවතේ.